ඉසිසි තබි කිබගල් ලොයිඩන මත මිසිල තුක් සභා මතං සිද ලොයිචරේ ලොකස කිපස්ස ශක්පසින්න සමුරය ලපම් නව සර්ම සුරස් ගොස්වමි අහිබම් ශ්‍යම් සිං ඒකේ උසරණි නිවුම්බුම් රූපසන්ද්‍රමති සරිතා ගාස්මිය සෛරුම්පසින මතන් සිටන නන්දලාල් රෝයි ලයිස්රම් නබ තංචම් කෝරා ජේපි සොබම් රාජේන්ද්‍ර ඕක්‍රමමති මොයරංතෙම් ඉබෝයයිමා හයියුන්ගේ පුම්පම් අසිමත්තද කොන්චෙල් නසොම්ද කමලාචේනිල්ද නුනායිනබ තොරුම්කය පුතුන ලක්ෂගේ අදෝම් ලේපතන රේදිෝ තබියූ